0: You're with SBS Sinhala on mobile, online and on radio.
1: මේ ආරම්භ වන්නේ SBS ගුවන් විදුලියේ සිංහල සේවයයි. ගුවන් විදුලියෙන් අන්තර්ජාලයෙන් සහ ජංගම දුරකථනයෙන්.
2: අයිබෝන් සුබ උදෑසනක්. අද මැයි 22. අද මැයි 22 වෙනිදා සිකුරාදා SBS සිංහල සජීව විකාශයයි මේ ආරම්භ වෙන්නේ. සතියන්තයේ ඉතින් නියම සතුට දැනෙන්නේ සිකුරාදා වෙනේ. ඉතින් ඔන්න ඔය සතුටත් එක්කයි අද වැඩසටහන ආරම්භ කරන්නේ. මම තිසරණී විජය බණ්ඩාර, වැඩසටහන් නිෂ්පාදන සහයෙන් කස්සප සෙනරත්. විකාශන කටයුතු සිදු කරන මේ භූමියේ ආදිවාසී පාරම්පරික අයිතිකරුවන් පිළිගැනීමට එහෙමනම් අපි වෙලාව වෙන් කර ගමු. අද SBS සිංහල වැඩසටහන ඔබ වෙත අරගෙන එන්නේ සිඩ්නිවල තියෙන අපේ SBS ගුවන්විදුලි මැදිරි සංකීර්ණයේ ඉඳලා. ඉතින් SBS සිංහල වැඩසටහන ගූරින්ගයි ජාතියේ කැමරේගල් ජනතාවට සහ ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ට අපේ ගෞරවය පුද කර සිටිනවා. ඒ වගේම අද වැඩසටහන ගෙන එන මේ සිඩ්නි භූමියේ සියලුම ආදිවාසී ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන් වෙතත් අපේ ගෞරවය මේ විදියට පුද කර සිටිනවා. අද දවසේ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත්වල ප්‍රමුඛතම අවධානය ඔස්ට්‍රේලියාවේ විරකියාව සම්බන්ධයෙන්. දැන් විරකී අනුපාතය 104.5. විශේෂයෙන්ම කාන්තාවන්ගේ 15%ක් තියෙනවා. ඒත් එක්කම CSIRO එක, ඔස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ආයතනය, මෙයාලත් පූර්ණකාලීන රැකියා 92ක් කප්පාදුවකට සූදානමක් තියෙන බව ඔන්න නිවේදනය කරලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව වැඩිදුර විස්තර ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුරේදී අපට දැනගන්න පුළුවන් වේවි. අපිට පුංචි කාලේ එක එක විනෝදාස්වාද තිබ්බන්. දැන් මුද්දර එකතු කළා, පොත් කියෙව්වා, සමහර අය මහනවා, බයිසිකල් පදිනවා, ඔය විදියට. ඉතින් තාක්ෂණයත් එක්ක එහා බැඳුණු දේවලුත් අපේ ජීවිතයට එකතු වුණා. අපි ගේම් ගහන්න යමුණා. දැන් මේ ඩිජිටල් යුගයේ ගේම් ගහනවා කියන එක තවත් පියවරක් ඉහළින් තියෙන්නේ. ගේම් ගහන්න පටන් ගත්ත කාලේ වගේ නෙමෙයි. ඒ ඔන්ලයින් ක්‍රීඩා එක දැන් යාළුවොත් එක්ක චැට් කර කර ගේම් ප්ලේ කරන්න දැන් පුළුවන්. සමහර අය ස්ට්‍රීම් කරනවා, තමන්ගේ විනෝදාස්වාදය මොනටයිස් කරනවා, ඒ හරහා මුදල් සොයනවා. ඔය වගේ වැඩ ගොඩයි. ඉතින් අද මේ කතා කරන්නේ මයින්ක්‍රාෆ්ට් වගේ ඔන්ලයින් ගේම්ස් අන්තවාදී සංවිධාන විසින් රැඩිකල් කරණයට භාවිත කරන එක ගැන. තරුණ ඔස්ට්‍රේලියානුවන්ව තමන්ගේ ගොදුරු කරගන්න බලාගෙන මේ අන්තවාදී පිරිස් මේ ගේම් වල චැට්රූම් අස්සේ ඉන්නවා. දැන් ඔස්ට්‍රේලියාවේ රජය මේ වෙනුවෙන් පියවර අරගෙන ඊට එරෙහිව කටයුතු කරන්න නව මධ්‍යස්ථානයක් පිහිටුවීමක් පිළිබඳවත් නිවේදනය කළා. ඉතින් ඒ ගැනයි අද කාලීන විග්‍රහය. ලංකාව පැත්තට ගිහින් එමු. විනිමය අනුපාතය කියන එක දැන් ඔස්ට්‍රේලියාවේ අපි අවධානයෙන් පසුවන කාරණයක්. ලංකාවේ ඉන්න අපේ ආදරණීයන්ට මුදල් යවන්න, එහෙමත් නැත්නම් අධ්‍යාපන හරි හදිසි අවශ්‍යතාවයක් සඳහා ලංකාවේ ඉඳන් මුදල් ගෙන්වා ගන්න, ඒ වගේ අවශ්‍යතා තියෙන නිසා මේ ගැන අවධානයෙන් අපි පසු වෙනවා. ඉතින් පසුගියද මේ රුපියලේ කඩාවැටීමක් පිළිබඳව පුවත් වාර්තා වුණා. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ මේ දවස්වල මොකද වෙන්නේ, මේ වෙනස් වීම එක්ක රජයේ ස්ථාවරය මොන වගේද? ඉතින් මේ ගැනත් තවත් තොරතුරු තද මෞබිමෙන් පුවත් විශේෂාංගයෙන් මනෝජ් උදටියාවල ඔබ වෙත ගෙනෙනවා. හරි, මම දැන් මීළඟට කතා කරන කලා ශිල්පියාව ගායකයෙකු විදියට මම හඳුන්වනවද, එහෙමත් නැත්නම් ඡායාරූප ශිල්පියෙකු විදියට හඳුන්වනවද කියන ප්‍රශ්නය මට තියෙනවා. ඔබ ෆේස්බුක් එකේ දැකලා ඇති කලා ශාස්ත්‍රයේ කාගේ හෝ උපන්දිනයක් තියෙනවා නම් මොහුගෙන් උපන්දින සුබපැතුමක් වරදින්නේ නැහැ ඒ ඔහු විසින්ම ගත්ත ඡායාරූප පෙළක් එක්ක. ඒ වගේම මේ ඔහුටම අනන්‍ය වුණ ගීත කලාවකුත් බිහි කළා. අදත් ඇහුවොත් එදාහනෝ වගේම නැවුම් රසයක් තියෙන ගීත ඔහු අප වෙනුවෙන් ගැයුවා. ඉතින් මේ දයන් විතරණ අද දවසේ තරුෂේක තරුකතා විශේෂාංගයට පායන තාරකාව. අද දවසේ වැඩසටහනේ අවසන් විශේෂාංගය සුපුරුදු පරිදි රංගන සෙනවිරත්න ගෙනෙන ක්‍රීඩා විශේෂාංගය. එහෙමනම් වැඩසටහන පුරා රැඳී ඉන්නයි මේ ආරාධනාව. SBS පුවත් සමගින් දැන් කස්සප සෙනරත්.
3: අද මැයි 22 වෙනිදා සිකුරාදා SBS ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම කස්සප සෙනරත් සිරස්තල ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 4.5 දක්වා ඉහළට අප්‍රේල් මාසයේදී රැකියා 19,000 වෙළඳ පොලෙන් ඉවතට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන විද්‍යා පර්යේෂණ ආයතනය CSIRO හි පූර්ණ කාලීන තනතුරු 92ක් ඉවත් කරන බවට නිවේදනය කරයි ඕස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් 10%කින් පහත වැටුණු ඇතැයි පුරෝ කතනයක් ගසා තීරයට ආධාර රැගෙන ගොස් ඊශ්‍රායල් ග්‍රහණයට නතු වූ ග්ලෝබල් සූමුට් ෆෝටිලා සහන කණ්ඩායමේ ක්‍රියාකාරීන් මුදා හරී හිටපු වේගපන්දු යවන ක්‍රීඩක කපිල විජේගුණවර්ධනගේ සභාපතිත්වයෙන් නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවක් දැන් පුවත් සවිස්තරව ඔස්ට්‍රලියාවේ විරැකියා අනුපාතය 4.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා එමෙන්ම අප්‍රේල් මාසයේදී පමණක් රැකියා වෙළඳ පොලෙන් රැකියා 19,000 ඉවත් වී ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛන කාර්යාංශය පවසනවා විරැකියාව ඉහළ යාමට කාන්තා රැකියා පහත වැටීම හේතු වී ඇති බවත් එය 2025 අගෝස්තු මාසයෙන් පසු එම කාණ්ඩේ පළමු පහත වැටීම බවත් එම කාර්යාංශය පෙන්වා දෙනවා කෙසේ වෙතත් භාණ්ඩාගාරික ජිම් චාම්ස් පවසන්නේ විරැකියාවේ සුළු වැඩිවීමක් අපේක්ෂා කළ නමුත් ගෝලීය කැළඹීම් රැසක් හමුවේ වුවද ඔස්ට්‍රේලියානු ශ්‍රම වෙළඳපොළ තවමත් ශක්තිමත් බවයි
4: Our labour market remains a very considerable source of strength when you consider what's coming at us from around the world. So to have unemployment in the mid-fours, in the context of all of this global economic volatility, in the context of interest rate rises playing out in our economy, our labour market remains a very considerable source of strength even with the tick-up that we've seen in the numbers today.
3: ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විද්‍යා පර්යේෂණ ආයතනය වන CSIRO එහි පරිසර පර්යේෂණ ඒකකෙන් පූර්ණ කාලීන තනතුරු 92ක් ඉවත් කරන බව නිවේදනය කළා. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී සිදු කළ සමාලෝචනයකින් පසුව ජාතික වශයෙන් විශාලතම බලපෑම ලබා දිය හැකි පර්යේෂණ කටයුතු වෙත පමණක් කේන්ද්‍රගත වීම හරහා ආයතනයේ මෙම වෙනස්කම් සිදු කරන බව CSIRO නිකුත් කළ නිවේදනයේහි වැඩිදුරටත් සඳහන් වනවා. ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් 5%/10% අතර ප්‍රමාණයකින් පහත වැටුණු ඇතැයි පුරෝකථනය කරනවා. ආයෝජන බැංකුවක් වන මෝගන් ස්ටැන්ලිහි විශ්ලේෂකයන් අනාවැකි පළ කරන්නේ එම පහත වැටීම පසුගිය වසර 40 තුළ සිදුවිය හැකි විශාලතම මිල නිවැරදි කිරීම් වලින් එකක් වනු ඇති බවයි. එම විශ්ලේෂකයන්ට අනුව ෆෙඩරල් අයවැයෙහි යෝජිත ඍණ දැරීම් සහ ප්‍රාග්ධන ලාභ බදු සහන සඳහා කරන ලද වෙනස්කම් නිවාස මිල 10%/10%කින් පහත වැටීමට හේතු විය යුතු බවයි. දැන් විදෙස් පුවතක්. ඊශ්‍රායල් බලධාරීන් විසින් රඳවාගත් ග්ලෝබල් සූමුට් ෆෝටිලා සහන කණ්ඩායමේ ක්‍රියාකාරීන් මුදා හැරීමට කටයුතු කර තිබෙනවා. එම පිරිස අතර ඔස්ට්‍රේලියන් වන්ද සිටිනවා. ගසා තීරයට මානුෂීය ආධාර රැගත් මෙම කුඩා බෝට්ටු කණ්ඩායමේ රටවල් 40කට වැඩි ගණනකින් ක්‍රියාදරයන් 310කට අධික සංඛ්‍යාවක් රැගත් බෝට්ටු 54ක් ඇතුළත් වී තිබුණා. දැන් ක්‍රීඩා පුවතක්. හිටපු වේගපන්දු යවන ක්‍රීඩක කපිල විජේගුණවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කර තිබෙනවා. 5 දෙනෙකුගින් යුත් මෙම නව කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන අමල් සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු, වරුණ වරාගොඩ සහ වෙනසාද සිල්වායි. වැඩිදුර ක්‍රීඩා තොරතුරු අද ක්‍රීඩා විග්‍රහයෙන් බලාපොරොත්තු වන්න. ප්‍රවෘත්ති මින් සමාප්තයි. මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැදගත් තොරතුරු සම්පිණ්ඩනය අද මෞබිමින් පුවත් විශේෂාංගයෙන් බලාපොරොත්තු වන්න. ඔස්ට්‍රේලියාවේ සිදුවන උණුසුම් සහ කාලීන තොරතුරු දැනගැනීමට SBS සිංහල අපගේ පොඩ්කාස්ට් වෙත සවන් දෙන්න. වැඩිදුර තොරතුරු සඳහා www.sbs.com.au/sinhala අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
5: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
2: Roblox Minecraft තරුණ පරම්පරාව අතර අතිශය ජනප්‍රිය අන්තර්ජාලය පාදක කරගත් ක්‍රීඩා දිත්වයක්. හැබැයි විනෝදස්වාදය වෙනුවට අන්තගාමී සංවිධාන විසින් තරුණ ප්‍රජාව ඉලක්ක කරගන්න මේ ක්‍රීඩා භාවිත කරන තත්ත්වයකුයි දැන් උදා වෙලා තියෙන්නේ. ඔස්ට්‍රේලියාවේ වර්තමාන ත්‍රස්ත උවදුරු මට්ටම තියෙන්නේ විය හැකි, ඒ කියන්නේ ප්‍රොබබල්

0: ටමක ඉතින් රජය නව ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයක් පිළිබඳව නිවේදනය කරලා තියෙනවා ඒ කවුන්ටර් ටෙරරිසම් ඔන්ලයින් සෙන්ටර් නමින්. මේ මධ්‍යස්ථානයේ විසින් ත්‍රස්ත කණ්ඩායම් අන්තර්ජාලය ඔස්සේ අන්තගාමී අදහස් බෙදාහැරීම නැවැත්වීමත් තරුණ ඕස්ට්‍රේලියානුවන් රැඩිකල් කරණය වීම වැළක්වීමත් සිදු කරනවා. අද කාලින විග්‍රහය ඒ පිළිබඳවයි. අපේ මේ වැඩිහිටි පරම්පරාව අතර යම් මතයක් තියෙනවනේ වීඩියෝ ක්‍රීඩා නිසා ළමුන් දරුණු වෙන්න පුළුවන් බව. නමුත් බොහොමයක් අධ්‍යයන වලින් ඒක එහෙම වෙන්නේ නැහැ කියලා අද වෙනකොට ඔප්පු වෙලා තියෙනවා. හෙලන් යංග් ඩීකින් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්යවරියක්. ඇය වීඩියෝ ක්‍රීඩා සහ අන්තවාදී අදහස් පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදු කරනවා. ඉතින් එහෙම මේ වීඩියෝ ක්‍රීඩා නිසා තරුණයන් රැඩිකල්කරණය කිරීම වෙන්නේ නැහැ. නමුත් මේ අන්තර්ජාලය පාදක කරගත්ත ක්‍රීඩා මාධ්‍යන් ඔස්සේ තමන්ගේ අදහස් බෙදාහරින සමහර කණ්ඩායම් වලට ඒ සඳහා අවස්ථාව ලැබෙන බවයි ඇය කියන්නේ.
1: Gaming as a kind of ecosystem that's made up of digital platforms, of games themselves, and of gamers and different groups of gamers, different kinds of gamers, has been really effectively used by violent extremists, partly because the kind of digital infrastructure, whether that's social media platforms like Discord or Twitch, whether that's kind of in-game communication, is really hard to regulate. And so that's one set of challenges, and that's a kind of technological set of challenges. Those kind of communication technologies are designed to be hard to control, hard to regulate, and so extremists have exploited that.
0: ඔබට මතක ඇති 2010 මුල් කාලේ වගේ Roblox, Fortnite, Minecraft වගේ ක්‍රීඩා අතිශය ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. මේ ක්‍රීඩාවල මොකද වෙන්නේ? ක්‍රීඩකයන්ට තමන්ගේම ලෝකයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ විතරක්ද? ඒ ඔස්සේ මිතුරන් සමග කතා කරන්න, ඔන්ලයින් chat කරන්නත් පුළුවන්. ඉතින් මේ chat room භාවිත කරලා තරුණ ප්‍රජාව ඉලක්ක කරන්න අන්තවාදී කණ්ඩායම් යොමු වෙලා බවයි විශේෂඥයන් කියන්නේ. සමාජ මාධ්‍යන් වගේ නෙවෙයි මේ වගේ පරිසරයක නන්නා දුන්නන අයත් එක්ක කතා කරන එක හරිම සාමාන්‍යයි කියලා මහාචාර්ය හෙලන් කියනවා.
1: Platforms like Roblox and a whole slew of other gaming platforms really give young people access to the world in ways at a scale that they didn't have before. And there's spaces where interacting with people that you don't know, people who you may never know in real life, is really kind of normal. And so in that sense, they've changed what young people might encounter, and they've provided a conduit for extremists to engage with young people, again on a scale that was previously really hard to reach.
0: 2024දී ඔස්ට්‍රේලියාව නව ත්‍රස්ත විරෝධී නීති හඳුන්වා දීමත් එක්ක 31 දෙනෙකුට චෝදනා එල්ල වුණා. එතනින් 3න් 2ක්ම බාලවයස්කරුවන්. ඔස්ට්‍රේලියාවේ ත්‍රස්ත උවදුර තියෙන්නේ විය හැකි මට්ටමක ප්‍රොබබල් විදියට. නව සහ ඇතිවිය හැකි උවදුරු සම්බන්ධයෙන් පියවර ගැනීම පිළිබඳව ඔස්ට්‍රේලියාවේ බුද්ධිංශයේ අධ්‍යක්ෂ මයික් බර්ගෙස් පල කරන්නේ මේ වගේ අදහසක්.
2: I continue to be extremely concerned by the number of young people, particularly young men, who are being radicalized online and mobilizing to violence relatively quickly with little to no warning. The extremists we look at, almost by definition, are security conscious and suspicious of outsiders. People who self-radicalize online often show few, if any, real-world indicators they are mobilizing to violence.
0: අන්තර්ජාලය පාදක කරගත් සිදුවීම් සම්බන්ධයෙන් වන නව ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයට රජය ඩොලර් මිලියන 74ක් වැය කරන්න අපේක්ෂා කරනවා. ක්‍රීඩා සහ චැට් ක්‍රම ඔස්සේ තරුණයන් රැඩිකල් කරණය කිරීම සහ බඳවා ගැනීම වළක්වා ගැනීමයි මේ මධ්‍යස්ථානයේ අරමුණ. ත්‍රස්ත උවදුරු හඳුනා ගැනීමට වුණ නිර්ණායක අතර මින් පෙර තිබෙ නැති සංඥා හතරක් බුද්ධ්‍යංශ විසින් සොයාගෙන නැති බව ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ග් කියනවා.
3: Those four features were increasingly we had people being radicalized online, being radicalized fast, having mixed ideology and not necessarily the traditional ideologies that might be attached to terrorism, and finally people being young. Those four characteristics effectively meant that radicalization, which we might have always associated with the meeting room, was now also happening in the chat room.
0: රජයේ මේ නව ආරක්ෂක සැලසුම් වගේම මහාචාර්ය හෙලන් තවත් දෙයක් ඒත් එක්කම මතක් කරනවා. ඒ තමයි මේ රැඩිකල්කරණය නවත්වන්න නම් ප්‍රජාව සහ තරුණයන්ගේ උත්සාහයත් අවශ්‍ය බව. ඊට උදාහරණයක් විදිහට ඇය පෙන්වා දෙන්නේ ගේම් චේන්ජර්ස් කියන වැඩසටහන.
1: The kinds of action that are really needed and that we know from the research are really needed to prevent people

0: ඔස්ට්‍රේලියයා එක්ස්පලේන්ඩ් නව සංක්‍රමණිකෑන්ට නිවාස සෞඛ්‍ය රැකියස තවත් බොහෝතය පිළිබඳ තොරතුරු සමගින් උදව් කරයි. පිවිසන්න sps.com.au/australiaexplained. SBS වෙබ් පඩිවේ ක්‍රීඩා පිටුව ක්‍රීඩා ලෝලීන් සඳහා අංක එකේ ගමනාන්තයයි. පාපදී මෝට රජධාවන තරඟ ලෝක මල්ල ක්‍රීඩා සහ තවත් බොහෝතේ පිවිසන්න sps.com.au/sport. SBS ඔඩියෝ ඇප් ඔබේ දුරකතයෙන් SBS සිංහල ගුවන්විදුලි වැඩසටහන් සහ පොඩ්කාස්ට් වලට සමන්වීමට ඇති හොඳම ක්‍රමයයි. SBS ඔඩියෝ ඇප් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පිවිසෙන්න App Store හෝ Google Play වෙත. දේශීය සහ අන්තර්ජාතික ආහාර පාන පිළිබඳව පැය 24 පුරාම ඔබ වෙත රසවත් විශේෂාංග සමීප කරන SBS Food රූපවාහිනියේ 33 වැනි නාලිකාවෙන්. SBS රූපවාහිනී නාලිකා සියල්ලෙහි දැනට පවතින වැඩසටහන් සහ ඉදිරියට විකාශනය වීමට නියමිත වැඩසටහන් පිළිබඳව සොයාගන්න පිවිසෙන්න sbs.com.au/guide වෙබ අඩවියට. ඇබරිජිනල් සහ ටෝරස් ස්ට්‍රීට් දූපත්වාසීන් හට බලපාන කරුණු පිළිබඳව දැනගන්න SBS NITV රූපවාහිනී නාලිකාවෙන් රූපවාහිනියේ චැනල් 34 ඔස්සේ හෝ SBS On Demand වෙතින්.
1: SBS Audio.
0: ඔබට අවශ්‍ය රිද්මය හඳුනා ගන්න play button එක ක්‍රියා
2: කරන්න.
3: SBS Chill.
4: SBS Pop Asia. Non-stop Asian pop.
5: Can you describe that feeling for people who haven't experienced it?
6: SBS Hindi උපලබ්ධ කරවාතා හේ.
7: Far from the partisan politics.
0: භාෂා හැටකට වැඩි සංඛ්‍යාවකින් ගෙනෙන ප්‍රවෘත්ති සමග ඔබ සිතකිවලට ගැළපෙන සංගීතය සහ ආකර්ෂණීය podcast ඔබ වෙනුවෙන්ම සූදානම්ින් SBS Audio app download කරගන්න.
1: sbs.com.au/audio.
8: එක්වමින් අදහස් පළ කළා පෙරේද දවසේ රුපියලේ කඩාවැටීම ගැන ජනාධිපතිවරයා කිව්වේ මේ තත්ත්වය තව

0: ඉටි කාලයක් තියෙනවා. ඒ හින්දා සියලු දෙනා ශක්තිමත්ව ඊට මුහුණ දෙන්න අවශ්‍යයි. මැද පෙරදිගේ යුදමේ තත්ත්වය ලංකාවේ ඩොලාර් අර්බුදයක් ඇතිවෙන්න හේතුවක් වෙලා තියෙනවා. මේ තත්ත්වය පාලනය කරන්න ගන්න ඕන උපදෙස් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා කියලත් ජනාධිපතිවරයා සඳහන් කරා. කොමුනත් මේ අර්බුදයෙන් විනාශකාරී ආර්ථික තත්ත්වයක් රට තුල ඇතිවෙන්න කිසිසේත්ම ඉඩක් දෙන්නේ නැහැ කියලා ජනාධිපතිවරයා මෙහිදී සහතික වුණා. ඒත් එක්කම අපි දැක්කා මේ රටේ වර්තමාන ආර්ථික තත්ත්වයේ තවදුරටත් උග්‍ර වෙන්න කලින් කඩිනම් ජාතික විසඳුමක් සකස් කරන්න සර්වපාක්ෂික සමුළුවක් වහාම කැඳවන්න කියලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරලා තිබුණා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මේ ඉල්ලීම සිද්ධ කරේ තමන්ගේ එක්ස් ගිණුමේ සටහනක් තියලා රුපියල වේගවත් අවප්‍රමාණය වෙනවා, ජීවන වේදම ඉහළ යනවා, ආර්ථික අවිනිශ්චිතතාව වැඩි වෙනවා. මේ කරුණු පක්ෂ දේශපාලනයකින් තොරව අවධානයට ලක් කරන්න අවශ්‍යයි. ඒ නිසා සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්න කියලා විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරලා තමන්ගේ එක්ස් ගිණුමේ සටහනක් තියලා තිබුණා. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය හකුලවලා මේ වර්තමානයේ තිබෙන ඩොලරය පාලනය කරන්න රජය කටයුතු කරන්නේ නැහැ කියලා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වුණා. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ මාසේ 27 වෙනකොට ඩොලර් මිලියන 700ක මුදලක් ලැබෙන්න තියෙනවා. තවත් ආයතන සහ සංවිධාන වලින් ඉදිරියේදී ලැබෙන්න තියෙන ඩොලර් ප්‍රමාණය ප්‍රේෂණවලට අමතරව මේවා ලැබුණට පස්සේ මේ ගැටලුව එතරම් බලපාන්නේ නැති බව තමයි ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සඳහන් කළේ.
1: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ 27 අපි බොහෝදුරට බලාපොරොත්තු වෙනවා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඩොලර් මිලියන 700 අපිට ලබා දෙවි කියලා. ආසියානු සංවර්ධන බැංකුවෙන් මේ වර්ෂය ඇතුළතදී ඩොලර් මිලියන 480ක් දක්වා අපිට ලබා ගැනීමේ ඉඩකඩ තියෙනවා. ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150කුත් ඒ අනුසාංගික ආයතනයකින් ඩොලර් මිලියන 50කුත්. ඒ තත්ත්වයේදී අපිට කිසිදු ගැටලුවක් නිර්මාණය වෙන්නේ නැහැ මේ කල්පනාකරණය කරගන්න. නමුත් අපි දන්නවා විදේශ විනිමය අනුපාතයක් එකවර දවසින් දෙකෙන් මේ විදියට උච්චාවචනය වෙනකොට පාලනය කරගන්න බැරි වෙනවා. ඉහළ පහළ වෙනවා. මොකට හේතුව? මේ හුදෙක් අනවශ්‍ය නීතියක් රීතියක් දාලා පාලනය කිරීමෙන් ආර්ථිකයේ හැකලවීමක් සිද්ධ වෙනවා. අපේ ක්‍රියාමාර්ගයේ ආර්ථිකය හකුලවලා නවත්තල උත්තර හොයන එක නෙමෙයි. ක්‍රියාත්මක වෙන ආර්ථිකයේ ඇතුළේ මේ කටයුත්ත කරන්න ඕනේ.
0: හර්ෂද සිල්වා සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණයක් කරා. එළමෙන සතියේ සමහර විට ශ්‍රී ලංකාවේ පොලි අනුපාත 0.5කින් හෝ 1කින් වැඩිවීමේ හැකියාවක් තියෙනවා කියලා. මේ විදිහට පොලි අනුපාත ඉහළ ගියොතින් ජනතාවගේ ණය කරන බදු ප්‍රමාණය වැඩි කරන්න සිද්ධ වෙයි කියලා කිව්වා. වගේම මුදල් අමාත්‍යාංශයේ මහ බැංකුව මහ භාණ්ඩාගාරය ඔවුන්ට තිබෙන වෙළඳපළ ප්‍රතිපත්ති අනුව ඊට අනුගතව වගකිව යුතු පාර්ශවයන් වැඩ කරන්න කියලා ඉල්ලීම ඔහු සිද්ධ කළා. මේ පාර්ලිමේන්තුවේදී හර්ෂ සිල්වා මන්ත්‍රීවරයා පළ කළ අදහස්.
2: දැන් මම බැලුවා බැංක ඔෆ් සිලෝන් එකේ විකුණුම් මිල රුපියල් 354. හරි, එතකොට මෙහෙම ගියොත් කොතනින්ද මේක නවතින්නේ? ඉතින් ඒ නිසා අපිට තර්ක කරන්න පුළුවන් විශ්වවිද්‍යාලයේ කරන තර්ක. හැබැයි ඒ තර්කයි වෙළඳ පොලේ තර්කයි අතර පොඩි වෙනසක් තියෙනවා. අවාසනාවන්තව ඉතින් හරි වෙන්න කියලා දෙ මං කියන්න. එන සතිය වෙනකොට පොලි අනුපාතය අවම වශයෙන් ඒ කියන්නේ 0.5කින් හෝ 1කින් වැඩි වෙන්න ඉඩ තියෙනවා. පර්සන්ටේජ් එකකින් වැඩි කරොත් ආණ්ඩුවටත් අපිටත් ගෙවන්න තියෙන පොලිය වැඩි වෙනවා. කරුණා කරලා මේක තව ස්ලයිඩ් වෙන්න දෙන්න එපා. තමන්ගේ පාවිච්චි කරන්න මාකට් ඉන්ටෙලිජන්ස් එක වෙළඳ පොලේ විශ්වාසය ගොඩනගන්න.
0: පාස්කු ප්‍රහාරයේ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් වුණා පසුගිය දවසේ. මෙහිදී දිලීප පීරි සතරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඉදිරිපත් කරපු කරුණු අනාවරණය කිරීමක් මේ දිනවල දේශපාලනයේ ටිකක් ඉහළින් තියෙන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ 2018-19 කාල සීමාවේ බන්දනාගාරගත වෙලා හිටපු සිවනේසතුරේ චන්ද්‍රකාන්ත නිවත් පිල්ලයන් හම්බ වෙන්න මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ කියන රාජපක්ෂ පවුලේ අය ගියාය කියන කාරණය ඔවුන් මඩකලපුව බන්දනාගාරයට පිල්ලයන් හම්බ වුණා කියලා තමයි මෙහිදී වාර්තා කරේ. ඒ පිළිබඳව නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්න කිරීමකදී මේ ආකාරයෙන් පිළිතුරු ලබා දුන්නා.
3: පිල්ලයන්ව බලන්න මයිති බන්ධනාගාරයේ තාප්පෙන් පැනලා නෙවෙයි ගියේ. බන්ධනාගාරයේ නීතියානුකූලව එළිය කිවිලි අස්සම් කළා තමයි බලන්න ගියේ. සහ ඌ හම්බෙච්ච වෙලාවේ බන්ධනාගාරයේ දාරෙක් ළඟ හිටියා. ඒක තමයි මේ රටේ නීතිය. ඉතින් ආ මහා මුලකාරයෙක් හොයන්න කියලා ප්‍රංශයට ගිහිල්ලා ඒ ගීපු කෙනා කියලා තියෙන නාමල් පිල්ලයන් බලන්න ගියාද කියලා. ඒක අපරාධයක්. මහජන මුදල් අවභාවිතයක්. ඒ හින්දා මේ පැහැදිලිවම අපිට පේනවා දැන් මේ පාස්කු යුද ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලනීකරණය කළා. මේකේ සම්පූර්ණ දේශපාලන වාසියක් ලබා ගන්න වර්තමාන ආණ්ඩුව දැඩි උත්සාහයක ඉන්නවා.
0: විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයාට එරෙහිව විභාගයට ගත්තු නඩුවක් යලිත් ජුනි මාසේ 8 වෙනිදා වෙනකන් කල් ගියා. මේ නඩුව යහපාලන ආණ්ඩුව කාලේ අල්ලස් කොමිසම තමයි ගොනු කරලා තිබුණේ. ඒකට හේතුව තමයි 2010 ඉඳලා 2014 වෙනකන් කාල සීමාව ඇතුලේ තමන්ගේ නීත්‍යානුකූල ආදායම ඉක්මවලා රුපියල් මිලියන 75කට වැඩි වත්කම් අත්පත් කරගෙන ඒ හරහා අල්ලස් පනත යටතේ වරදක් සිදු කරා කියලා චෝදනා කරලා තමයි මේ නඩුව අල්ලස් කොමිසම ගොනු කරලා තිබුණේ. යලිත් ඊයේ දිනේ කොළඹ මහාධිකරණයේ හමුවේ නඩුව යලි විභාගයට අරගත්තා. අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතා අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී ඉඳිමින් සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිද්ධ වුණා. කොමුණත් වැඩිදුර සාක්ෂි විභාගය ජුනි මාසේ 8 වෙනිදා වෙනකන් කල් තබන්න තීරණය කළා. එසේනම් මෙලබෙන සතියන්තයේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරමින් එළබෙන සඳුදා දිනේ මෞබිමෙන් පුවත් විශේෂාංගෙන් හමුවන බලාපොරොත්තු වෙන සමුගන්නවා. මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
4: මෞබිමෙන් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
5: SBS සිංහල සජීව විකාශයේ වැඩසටහන් වලට ඔබට සවන් දෙන්න බැරි වුණා නම් ඒවට නැවත සවන් දෙන්න පුළුවන් SBS සිංහල වෙබ් අඩවිය ඔස්සේ සහ Spotify, Apple වගේ ඕනෑම පොඩ්කාස්ට් මාධ්‍යයක් ඔස්සේ.

0: SBS ඔඩියෝ ඇප් ඔබේ දුරකථනයෙන් SBS සිංහල ගුවන්විදුලි වැඩසටහන් සහ පොඩ්කාස්ට් වලට සමන් දීමට ඇති හොඳම ක්‍රමයයි. SBS ඔඩියෝ ඇප් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පිවිසෙන්න App Store හෝ Google Play වෙත. දේශීය සහ අන්තර්ජාතික ආහාර පාන පිළිබඳව පැය 24 පුරාම ඔබ වෙත රසවත් විශේෂාංග සමීප කරන SBS Food රූපවාහිනියේ 33 වෙනි නාලිකාවෙන්. SBS World News ඔස්ට්‍රේලියාවෙන් සහලෝ පුරා ඔබට බලපාන ප්‍රවෘත්ති සෑම දිනකම සවසහායිතයට SBS රූපවාහිනියෙන් සහ SBS On Demand වෙතින්. ලෝපුරා මිනිසුන්ගේ විශ්මිත තොරතුරු එකටම සුවන සම්මානලාබී රූපවාහිනී වාර්තාමය වැඩසටහන ඩේට්ලයින් අඟහරුවාදා රාත්‍රී 9:30ට SBS රූපවාහිනියෙන් සහ On Demand වෙතින්. SBS වෙබ්පඩිවේ ක්‍රීඩා පිටුව ක්‍රීඩා ලෝලීන් සඳහා අංක 1 ගමනාන්තයයි. පාපදී මෝටර් රථ ධාවන තරඟ ලෝක මල්ල ක්‍රීඩා සහ තවත් බොහෝ දේ පිවිසෙන්න sbs.com.au/sport. ඇබොරිජිනල් සහ ටෝරස් ස්ට්‍රේට් දූපත්වාසීන් හට බලපාන කරුණු පිළිබඳව දැනගන්න SBS NITV රූපවාහිනී නාලිකාවෙන් රූපවාහිනියේ චැනල් 34 ඔස්සේ හෝ SBS On Demand වෙතින්. ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙරට ආදිවාසීන් හඳුනා ගැනීම සඳහා සියලුම ඔස්ට්‍රේලියානුවන්ට කරන ආරාධනය උළුරු ප්‍රකාශය. සිංහල භාෂාවෙන් සවන් දීමට සහ කියවීමට පිවිසෙන්න sbs.com.au/uluru-statement. ලෝපුරා ප්‍රමුඛ පෙළේ චිත්‍රපට දින 7ම පැය 24 පුරාම නරඹන්න SBS World Movies රූපවාහිනියේ 32 නාලිකාවෙන් සහ On Demand වෙතින්. ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රියකරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වෙයි. ඔබගේ අදහස් අප සමග බෙදාගන්න. SBS Facebook පිටුවට ලයික් කරන්න. SBS සිංහල සේවය Facebook පිටුනොත්. SBS Audio app ඔබේ දුරකථනයෙන් SBS සිංහල ගුවන්විදුලි වැඩසටහන් සහ පොඩ්කාස්ට් වලට සමන් දීමට ඇති හොඳම ක්‍රමයයි. SBS Audio app නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පිවිසෙන්න App Store හෝ Google Play වෙත.
1: ඔබව පිළිගන්නවා.
2: ආයුබෝවන්.
1: මං මුලින්ම අහන්නේ ටිකක් අසාධාරණ ප්‍රශ්නයක් දෝ මන්දා. වැඩිපුරම කැමති ඡායාරූපකරණයටද ගායනයටද?
2: ඇහුවටින් ඇස් දෙකෙන් කොයි ඇහැද වඩා කැමති කියලා අපිට ඇත්තටම කියන්න බෑ කොයි ඇහැද කියලා. ඉතින් ඒ වගේ හැඟීමක් තමයි මට ඡායාරූපකරණය සහ ගායනය ගැන තියෙන්නේ. මං මේ දෙකටම එක හා සමානව ආදරේ. ඉතින් මට මගේ ඇස් දෙක වගේ තමයි මගේ වෘත්තීන් දෙක.
1: ඡායාරූපකරණයට පිවිසෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
2: මම හන්තම විද්‍යාලය ඉගෙන ගන්න කාලේ ප්‍රධානම චිත්‍රාගාර දෙක මේ සීතා ස්ටුඩියෝ සහ කවුන්ට් ස්ටුඩියෝ කියන ඒ දෙකේම ඉන්න පුතු දෙන්න මගේ එක හා සමාන ශ්‍රේණිවල හිටියේ. අර මගේ ඡායාරූප වෙනස් වෙන්නත් හේතුවක් තමයි මට එහෙම කිසිම ගුරුවරයෙක් නොසිටීම. කැමරාව භාවිතා කරන්න ගන්නේ හැබැයි සංගීතයත් කරන අතරතුර. ඒ කියන්නේ මම නන්දමාලි සංගීත ආශ්‍රමයේ 82 ඉගෙන ගන්න අතරතුර තරමා මම කැමරාවක් අරගෙන මුලින්ම ඔය සංගීත මන්ත්‍රී පින්තූර ගෑන් ළමයිගේ පින්තූර ඔහොම ගන්න ගත්තේ. ඉතින් ඡායාරූපකරණයට ඒ ගායනයයි මම එක කාලෙම තමයි පැමිණෙන්නේ. හැබැයි ගායනේ ඉතික් මං වෙනවා. කියන්නේ ගායනයේදී මම පුහුණු වීම කටයුතු කරන අතර තමයි ඡායාරූපකරණයට එළඹෙන්නේ.
1: ගීතයක් ගායනා කරන්න තෝරගන්නකොට වැඩිපුරම සැලකිලිමත් වෙන කරුණ මොනවද?
2: පදමාලාව ගැන මං හරි සැලකිලිමත්. ඉතින් අර සිංහල සාහිත්‍යයේ ලස්සන වචන තියෙනකොට මං කුඩා කාලේ ඉඳලා මේ තිබ්බ ඒ සෞන්දර්යාත්මක වචන වලට හරි ආසයි. ඉතින් මම ගායකයෙක් වෙනකොටත් මං තෝරගත්තේ මට ආස හිතෙන පදවැල්. දැන් අවුරුදු 25ක් පහු වෙලත් මේ ගීත තාමත් රසිකයන් අතර රැවටිලි රැව් දෙන්නේ. මං හිතන්නේ ඒ මං තෝරාගත්ත පදවැල් වල තිබ්බ පොහොසත් බව කියලත් මං හිතනවා.
1: මේ කලා ජීවිතයේ ඔබටත් විවිධාකාරයේ අභියෝග මතුවෙන්න ඇති. ඒ දේවල් වලට මුහුණ දුන්නේ කොහොමද?
2: දැන් මං ගායකයෙක් හැටියටත් මේ ඉස්මතු වෙනකොට චාරු ශිල්පීන්ගෙන් යම් බාධා තිබ්බා කියලා මම මතකයි. මොකද ඔවුන්ට අවශ්‍ය වුණා මගේ කැමරා ජීවිතය අවසන් කළ ගායකෙක් හැටියටම මම යනවා නම් ඔවුන්ට ඒ මගේ අවස්ථාවන් ලබා ගන්න පුළුවන් වෙනවා කියන ඉඟිය මට ලැබිලා තිබ්බා. හැබැයි ඔවුන් ඒකට නොයෙක් කතා ප්‍රචාරය කරාට මගේ ගීතත් ජනප්‍රිය වුණා. ඒ වගේම මගේ ඡායාරූපවල තිබ්බ මුකක් හෝ ගුණාත්මක දෙයක් නිසා මගේ කවදාකවත් මාව ඡායාරූප ශිල්පියෙක් කරගිට මට සමුගන්න සිදු වුණේ

0: ප්‍රශ්න හැ. මොකද මම මේ වෘත්තීන් දෙකටම බොහොම ආදරය කරපු නිසා සහ මට ඇත්තටම ජීවිතේ අභියෝග තිබ්බට මං හිතන්නේ මං ඒවා ගණන් ගත්තේ නැහැ.
1: අපි කැමති මේ වෙලාවේ ඔබ වඩාත් ප්‍රිය කරන ඕනම ගීතයක කොටසක් ඔබේ හඬින් අහන්න.
0: සිත තම් කරමින් මනසේ ඔබේ රු කවදා හෝ යාලේ

0: aranmam. Vinevan nedeme.
1: බොහොම ස්තුතියි ඔබේ ඒ හැඟුම් බර ගායනයට. වර්තමානයේ වෙනකොට සංගීත නිර්මාණ සඳහා AI තාක්ෂණය යොදා ගන්නවා. මේ ගැන ඔබේ අදහස මොකක්ද?
0: AI තාක්ෂණය කියන්නේ ඇත්තටම හරි විශ්වකර්ම දෙයක්. මට ඒක තාමත් මම හිතනවා සහ මට ඒ ගැන තියෙන දැනුම ඉතාම අල්පයි. තාම ලොකු විමතියක මම ඉන්නේ.
1: නව පරපුරේ කලාවට සම්බන්ධ වෙන තරුණ පිරිස ගැන මොකද හිතෙන්නේ?
0: ඇත්තම කියනවනම් දැන් ඉන්න පිරිස් ඉතාම දක්ෂයි. ඒ ගැන ආයි අවවාදයක් නැහැ. ඔවුන්ට ඕනෙම ගීතයක් ඉතාම මිහිරට ගායනා කරන්න පුළුවන්. විශේෂම සජීවි ගායනා ඉතාම ඉහළයි.
1: අද තරුෂිය එක්ක තරු කතා විශේෂාංගය මේ විදියට හැඩ කරන්නේ ප්‍රවීණ ගායන ශිල්පී දයාන් විතාරණ. මෙතරම් කාලයක් දයාන් විතාරණ කියන නම බොහොම ආදරණීයව ජනතාව අතර රැඳෙන්න, ඔවුන්ගේ හදවතේ රැඳෙන්න හේතුණු රහස මොකක්ද?
0: ඒකට මං හිතන්නේ මූලිකවම හේතු වෙන්නේ මගේ දෙමව්පියන්. තමගේ හද සාක්ෂියට එකඟව ජීවත් වෙන්න අපිට හදපු මඟ තුල මට අනන්‍ය වූ හඬක් ලැබීම, ඡායාරූපකරණයේදී මටම වූ අනන්‍ය වූ රටාවක් මතුවීම, ස්වාභාවික මං ජීවත් වෙන විදියටම ලෝකයට පෙන්වුවාම ඔවුන් ඒක වැළඳගත්ත නිසාවෙන් මං හිතනවා මම මගේ නම මේ කලා ලෝකේ යම් කිසි තැනක රැඳිලා තියෙනවා. ඉතින් ඒ ගැන මට හරි සතුටුයි. මං හිතනවා මේ මේ ජීවිතේ ඇත්තටම කියනවා නම් සතුටින් ජීවන මනුස්සයෙක්. හැබැයි එහෙම කියලා මම මේ මහා සතුටින් ඉන්න මනුස්සයෙක් නෙමෙයි. හැමදේම දුක තුල සතුට ඇති කරගත්ත මනුස්සයෙක් මම. මොකද දුකම තමයි ජීවිතේ. ඉතින් මේ දුක තුල අපිට සතුටින් ඉන්න පුළුවන් නම් ඒක තමයි ජීවිතේ ජයග්‍රහණය සහ කෙසේ හෝ නිර්වාණය කරා යන්න මග පාදා ගන්න එක තමයි ලොකුම දේ ඕනෙම කෙනෙකුට. මේ අසස කීර්තිය, මේ සියලු දේවල් බොහොම තාවකාලික දේවල්. හැබැයි අපිට නිවන කරා යන්න මාර්ගය පෑදිනවා නම් ඒ තරම් නිවනක් නෑ කියන එක තමයි මගේ හැඟීම.
1: මේ ජීවිතයේ අපි එකිනෙකාට තියෙන අරමුණු, බලාපොරොත්තු එකිනෙකාට හරිම වෙනස්. අපි මතක් කරමුද ඔබේ ඉදිරි කලා කටයුතු ගැනත්?
0: ඔස්ට්‍රේලියාවට ඇත්තටම මං 7 පාරක් විතර ප්‍රසංග සඳහා සහභාගී වෙලා තියෙනවා. විශේෂයෙන්ම 2006 මීට අවුරුදු 20කට ඉස්සෙල්ලා රෝහණ වීරසන්ගේ රන්සර ප්‍රසංගයට, රෝහණ රන්සර ප්‍රසංගයට මට සම්බන්ධ වීම මගේ විශේෂ ජීවිතයේ ඉතාම විශේෂ සිදුවීමක්. ඉතින් මම ඇත්තටම බොහොම ආසාවෙන් ඉන්න ඔස්ට්‍රේලියාවට එන්න. මොකද මම වැඩියම සංචාරය කළ, මම වැඩියම ප්‍රසංගවල සහභාගී වුණ රටත් ඔස්ට්‍රේලියාව. ඉතින් උදුරේදී අඩු ගානේ මේ අවුරුද්දේ හෝ එන අවුරුද්දේ මම එන්න ඉතාම ආසාවෙන් ඉන්නවා. මොකද තව හේතුවක් තමයි කැන්බරා නගරේ මගේ දෙවැනි අක්කා, ඒ කියන්නේ මගේ අම්මට අක්කලා දෙන්නෙක් ඉන්නේ. ඉතින් මං ලොකු ආසාවකින් ඉන්නවා මේ

0: Hits from Home.
1: Starting a new life in Australia isn't easy.
2: A lot of companies have rejected me.
3: Sometimes I feel like, oh, I'm gonna quit, I've given up.
1: Work in Progress is a podcast to help skilled migrants rebuild their careers in a new country. You'll hear inspiring real-life stories, expert advice, and valuable tips to help you find a job and advance your career. Work in Progress. Listen now wherever you get your podcasts.
4: කරනවා ඔබට හිතේ සැනසීම සතුට පිරුණු සුන්දර දවසක් වෙන්න කියලා. එහෙමනම් ගිහිල්ලෙන්නම් පරිස්සමෙන් කල්පනාවෙන් ඔබේ වැඩ කටයුතු කරගන්න. මම තරුෂි අතුකෝරළ ඔබට සුබ දවසක්.
5: නව නළු කලා ගී රස ලතා ඇසිදිසි රටා
4: තරුෂි එක්ක තරු කතා.
6: දයන් විතරන ගායකයෙකු විදියට දැන් මේ කතාවේදී මතු කරපු දෙයක් තමයි මේ සිංහල භාෂාවේ තියෙන ලස්සන වචන පදවැල් පිළිබඳව. දැන් ඔහු සජීව ගායනය සඳහා තෝරගත්ත ගීතේ බලන්නකෝ, විඳින්න දුන් ජීවිතය සහ විඳවීම අකුරක වෙනස. මේ තමයි සිංහල ගී පද්‍යකරණයේ තියෙන අපූර්වත්වය.

0: ඒ ගීතයත් සමඟ අපි කෙටි විරාමයකට යොමු වෙනවා. විරාමයෙන් අනතුරුව සතියේ ක්‍රීඩා විග්‍රහය.
1: ලොව පුරා විවිධ සංගීත රටාවන්ට නිදහසේ සවන් දෙන්න SBS Chill. දැන් SBS Audio app within. පුරා ප්‍රමුඛ පෙළේ චිත්‍රපට දින 7ම පැය 24 පුරාම නරඹන්න SBS World Movies රූපවාහිනියේ 32 නාලිකාවෙන් සහ on demand within. සීගණනක් වන ටෙලිකතාන්තර සහ චිත්‍රපට ඔබගේ ජංගම දුරකථනයෙන් smart TV මගින් tablet එකෙන් හෝ laptop පරිගණකයෙන් නොමිලේ නරඹන්න SBS on demand app download කරගන්න. ලෝපුරා මිනිසුන්ගේ විශ්මිත තොරතුරු එකටම සුවන සම්මානලාභී රූපවාහිනී වාර්තාමය වැඩසටහන Dateline අඟහරුවාදා රාත්‍රී 9:30ට SBS රූපවාහිනියෙන් සහ on demand වෙතින්. SBS ප්‍රවෘත්ති පොඩ්කාස්ට් තුළින් ජාතික සහ ගෝලීයව වැදගත් ප්‍රවෘත්ති. ඔබගේ ප්‍රියතම පොඩ්කාස්ට් මගින් SBS ප්‍රවෘත්තිවලට සවන් දෙන්න. නැතිනම් පිවිසෙන්න sbs.com.au/news/audio වෙත. SBS Audio app ඔබේ දුරකථනයෙන් SBS සිංහල ගුවන්විදුලි වැඩසටහන් සහ පොඩ්කාස්ට් වලට සමන් දීමට ඇති හොඳම ක්‍රමයයි. SBS Audio app නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පිවිසෙන්න App Store හෝ Google Play වෙත. SBS සිංහල සේවයේ වැඩසටහන් වලට දැන් පොඩ්කාස්ට් ලෙසනුත් සමන් දෙන්න පුළුවන්. පිවිසෙන්න sbs.com.au/sinhala වෙබඩවියට. නැතිනම් SBS Audio app ඩවුන්ලෝඩ් කරගන්න. අදම SBS Audio app එක ඩවුන්ලෝඩ් කර ඔබගේ ප්‍රියතම වැඩසටහන් සියල්ලටම සවන් දෙන්න. ඒ App Store හෝ Google Play වෙතින් නොමිලේම ලබාගත හැකි.
2: තුරු නියෝජිතින් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියා. එහිදී පළමුව ඔවුන් ක්‍රිකට් පරිවර්තන කමිටු සමාජිකින් හමු වී ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. ඉන් අනතුරුව එම නියෝජිත පිරිස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුණ ගැසුණා. මේ අතර ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ප්‍රධානතම කාර්යභාරය පිළිබඳව එහි සභාපති එරාන් වික්‍රමරත්න මහතා මෙසේ අදහස් දක්වා සිටියා.
3: අපිට තියෙන වගකීම ඇවිල්ලා මේකේ නව විවස්ථාවක් අපි ඇති කරන්න යනවා. පාලන ක්‍රමය වෙනස් කරන්න යනවා. ඒක කරන්න අපි මූලිකව කරන්න යන්නේ ව්‍යවස්ථාව වෙනස් කරන එක කරන්න යනවා. ඒ ව්‍යවස්ථාව වෙනස් කරන එක අපි ආරම්භ කරලා තියෙන්නේ මහජන අදහස්. මොකද ක්‍රිකට් අයිති කොමිටියකටවත් කොටසකටවත් නෙමෙයි, මේකේ කොටස්කරුව ඇවිල්ලා රටේ ඉන්න මහ ජනතාව. පාර්ශවකරුවන් සියලු දෙනාට පුළුවන් ඒ අයගේ අදහසුත් ප්‍රකාශ කරන්න. අපි ඒ අදහස් සලකලා බලනවා.
2: මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ක්‍රිකට් පරිවර්තන කමිටු සමාජික සිදත් වෙත්තමුනි මහතා.
4: මම ගැරි කර්ස්ටන්ගෙන් අහුවාමත් එයා කිව්වේ ප්ලේයර් ටැලන්ට් එකේ අඩුපාඩුවක් නැහැ. එයා කියන්නේ ක්‍රීඩාවේ තියෙනවනේ අංශ තුනක්, ෆිට්නස්, ප්ලේයර් ස්කිල් ඇන්ඩ් ද මෙන්ටල් සයිඩ්. ඒ තුන හරියට වැඩ කරනවා නම් ඔක්කොම වැඩ කරනවා. ඉතින් අපි ඒක ගැන තමයි දැන් ෆෝකස් කරලා බලන්නේ කොහොමද මේ සිටුේෂන් එක ඉම්ප්‍රූව් කරන්න කියලා.
2: මේ අතර ඊයේ සවස ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කළා. කපිල විජේගුණවර්ධන සභාපතිත්වයේ දරන එම කමිටුවට අමල් සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු, වරුණ වරාගොඩ සහ වෙනසාද සිල්වා අයත් වෙනවා. මේ අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟ දෙකකින් යුතු ටෙස්ට් තරඟාවලියක් එළඹෙන අගෝස්තු මස 15 වනදා සිට 27 වනදා දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

0: Hits from Home.
1: A new SBS music station is here.
2: SBS Pop Euro.
1: Filled with Eurovision hits non-stop.
3: You want more?
2: The hits you know and the hits you'll want to know.
1: On DAB Radio, online,
2: the SBS audio app
1: and SBS On Demand.
4: ඉමි සහ කාන්තායනාංශ දෙකේම ශූරතාව හිමි කරගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා. තරගාවලිය පැවතියේ උස්බෙකිස්තානයේදී. මෙහිදී අපරාජිතව අවසන් මහා තරගයට පිවිසි ශ්‍රී ලංකා පිරිමි සත්සාමාජික රග්බි කණ්ඩායම එහිදී ලකුණු 31ට 10ක් ලෙස ඉන්දියාව පරාජය කරමින් ශූරතාව හිමි කරගත්තා. ශ්‍රී ලංකා නායක ශ්‍රීනාත් සූරියබණ්ඩාර මෙම ජයග්‍රහණය පිළිබඳව මෙසේ අදහස් දක්වා සිටියා.
5: සිදු තරගයක් පරදින්න නැතුව මේ තරගාවලියේ ජයග්‍රහණය කරා ගොඩක් සතුටුයි. ටීම් එකත් එක්ක මේ පර්ෆෝමන්ස් එක ගැන.
4: කාන්තා අවසන් මහා තරගයේදී කසකස්ථාන පිල ලකුණු 27ට බිඳුවක් ලෙස පරාජය කරමින් ශූරතාව හිමි කරගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා. මෙම ජයග්‍රහණය පිළිබඳව නායිකා චරණි ලියනගේ මෙසේ අදහස් දක්වා සිටියා.
6: අපි 2014න් පස්සේ තමයි මේ වගේ ලොකු ජයග්‍රහණයක් ලබා ගන්නේ. ඇත්තටම සතුටුයි, ගොඩක් සතුටුයි. ටීම් එකක් විදිහට ටීම් බොන්ඩ් එක තියාගෙන අපි ලංකාවෙන් දැම්ම ගියේ ජයග්‍රහණය කරනවා කියලා.
4: මේ අතර 2026 ආසියානු රග්බි ශූරතාවලියේ තරගයක් එළඹෙන ඉරිදා කොළඹදී පැවැත්වෙනවා. ඒ ශ්‍රී ලංකාව සහ හොංකොං පිල අතරයි. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, හොංකොං සහ කොරියාව එක්වනවා. මේ අතර අන්තර්පාසැල් ලීග් රග්බි තරගාවලියේ මූලික වටේ සිව්වන සතියේ තරඟ පසුගියදා පැවැත්වුණා. ඒ අනුව මේ වන විටත් මහනුවර ත්‍රිත්ව සහ ඉසිපතන යන කණ්ඩායම් අපරාජිතව දෙවන වටේ කුසලානංශයේ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. ඊට අමතරව ශාන්ත පීතර සහ වෙස්ලි යන කණ්ඩායම්ද දෙවන කාණ්ඩයෙන් කුසලානංශයේ සඳහා සුදුසුකම් ලබා ඇත්තේ අපරාජිතවයි. තරගාවලියේ මූලික වටේ පස්වන සහ අවසන් සතියන්තයේ තරඟ හෙට සහ අනිද්දා පැවැත්වෙනවා. දෙදහස් 26 පොදුරාජ මණ්ඩලීය තරගාවලිය සඳහා ඍජුවම සුදුසුකම් ලබන්නට බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම පසුගියදා සමත් වුණා. ඒ ඉන්දියාවේ ගුජරාට්හිදී පැවති ආසියානු බර ඉසිලීමේ තරගාවලියේදී දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින්. ඒ අනුව 44 හැවිරිදි චින්තන ගීතාල් විධානගේ 6 වරටත් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා මෙවර සුදුසුකම් ලැබුවේ කිලෝග්‍රෑම් 79 බරපන්තියෙන්. ඉන්දික දිසානායක කිලෝග්‍රෑම් 71 බරපන්තියෙන් සහ සුපුන් සෝමතිලක කිලෝග්‍රෑම් 60 බරපන්තියෙන් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තා. සදු ජයවර්ධන කිලෝග්‍රෑම් 65 බරපන්තියෙන් සහ ඩිලංක ඉසුරු කුමාර කිලෝග්‍රෑම් 60 බරපන්තියෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට සුදුසුකම් ලබා ගන්නට සමත් වුණා. ඊට අමතරව රවිහාරි ගුණතිලක ක්‍රීඩිකාව කිලෝග්‍රෑම් 48 බරපන්තියෙන් මෙවර තරගාවලියට සුදුසුකම් ලබා ගත්තා. මේ අතර කාන්තා හෙල්ලවිසි කිරීමේ ක්‍රීඩිකා නදීෂා ලේකම්ගේද මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට සුදුසුකම් ලබා ගත්තා. ඒ පසුගියදා පැවති ජාතික තේරීම් තරගාවලියේදී මීටර 58.57 දුරක් වාර්තා කරමින්. SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයේ මීළඟ අවධානය ඔස්ට්‍රේලියානු ක්‍රීඩා පිටිය වෙතයි. මීළඟ බිග් බෑෂ් ලීග් තරගාවලියේ ආරම්භක තරග ඉන්දියාවේ චෙන්නයි නුවර චෙපොක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට දෙරටේ ක්‍රිකට් පාලක මණ්ඩල මේ වන විට එකඟ වී තිබෙනවා. ඒ අනුව ක්‍රීඩකීන්ගේ පහසුව පිළිබඳව සලකා බලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය පවසන්නේ. ඔස්ට්‍රේලියාව සහ චෙන්නයි නුවර අතර ඍජු ගුවන් සේවා ක්‍රියාත්මක නොවීම ක්‍රීඩකීන්ට අමතර වෙහෙසක් විය හැකි බවට මේ වන විට අවධානය යොමු වී තිබෙනවා. මීට පෙර ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය ඉදිරිපත් කළ බිග් බෑෂ් ලීග් තරගාවලිය පෞද්ගලිකකරණය කිරීමේ යෝජනාවට ඇතැම් ප්‍රාන්ත සිය විරෝධය පළ කළත් මෙම නව යෝජනාවට එම ප්‍රාන්ත සියල්ල සිය එකගත්වය පළ කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර එළබෙන බිග් බෑෂ් ලීග් තරගාවලියේ සිට සිඩ්නි තන්ඩර්ස් පිලේ පුහුණුකරු ලෙස හිටපු එංගලන්ත තුන්ිරියක් ක්‍රීඩක ඇන්ඩ්‍රු ෆ්ලින්ටොෆ් පත් කර තිබෙනවා. ෆ්ලින්ටොෆ් මීට පෙර පැවති 2014 වසරේ බිග් බෑෂ් ලීග් තරගාවලියේදී බ්‍රිස්බේන් හීට් පිල වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා. දෙදහස් 26 කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියට එක්වන 15 දෙනෙකුගෙන් සමන්විත ඔස්ට්‍රේලියානු කණ්ඩායම නම් කර තිබෙනවා. එහි නායකත්වය දරන්නේ සෝෆි මොලිනර්. 19 හැවිරිදී ලූසි හැමිල්ටන්ද එම කණ්ඩායමට නම් කර තිබීම විශේෂත්වයක්. මෙවර කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළබෙන ජූනි 12 වනදා සිට ජූලි 5 වනදා දක්වා එංගලන්තයේදී

0: වෙනවා. කණ්ඩායම් 12ක් එක්වන මෙවර තරඟාවලියේ මූලික වටේ තරඟ ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වීමට නියමිතයි. එහිදී ඔස්ට්‍රේලියානු පිළ ඒ කාණ්ඩයේ යටතේ තරඟ වදින අතර බංග්ලාදේශ, ඉන්දියාව, නෙදර්ලන්තය, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව එම කාණ්ඩයට අයත් වෙනවා. ඒ අනුව ඔස්ට්‍රේලියානු පිළේ පළමු තරඟයේ පැවැත්වෙන්නේ ජූනි මාස 13 වනදා දකුණු අප්‍රිකාව සමගයි. මේ අතර ලෝක කුසලාන තරඟාවලියට පෙර ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිළ දකුණු අප්‍රිකාව සමගින් T20 තරඟ තුනක් ක්‍රීඩා කරන අතර එම තරඟ තුන මැයි මාස 31, ජූනි 2 සහ 4 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි. ඒ සමගින් SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය අදට අවසන් වනවා. නැවතත් හමුවන්නේ එළඹෙන සිකුරාදා සුපුරුදු වේලාවටයි. එතෙක් ප්‍රාර්ථනා කරන්නේ ජයග්‍රහී සතියක්.
1: ජය පරාජය මැදින් ගලා යන සද්දින කිලිබිලේ උණුසුම.
2: SBS සිංහල ගුවන් විදුලියේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
3: සිකුරාදා දවසේ SBS සිංහල සජීව විකාශය නිමාමයි මේ. ඉතින් අද දවසේ ඔබ වෙත වැඩසටහන් ගෙනාවේ කස්සප සෙනරත් සමගින් මම තිසරණී විජේබණ්ඩාර. අපි ආයෙත් හමු වෙන්නේ එළඹෙන සඳුදා උදැසන 11:00 මෙල්බර්න් වෙලාවෙන්. එහෙමනම් ඔබට එතෙක් සුබ දවසක්, සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.